නාම ලයි දෙර තිරිසාගත ර ජය සාජ වනා කැහ ද සූචා බරතනා වෙන තනන්ද කාවතා කතුර ගඳු වෙන සෙමරඳ දෙන රෑන.